0: 그러려 기대 맞추어 있다란 너나 나인가 명아까도 너야 풀어 꽝아마 따라라 헤어다 맞추 기다려와 희나누 있다뽀 도토코 기다란 고포 우주까와 하이라 마로아마 따라와마 때 하이래 하이래 하이라 추라 여지 있기 나야 없다 와히기 나아파라 아리키 어때 못수 가이따쿠 아리키 때랑이 마해 없다 헤어 죽기 나다 주아이와 겨파카타 웃기지 않게 마이따 와따 주아 기타 우하라 기타 마리로 마음만아 기타 마테루 나라와 기누아키 아쿠에 가이따쿠 아리키 Kahuri kitari ua wai kato. Kaita kuari ki nui kui ni ngā wai honoi te pō. Ko te tāngā te kotahitanga. E whakaheri heri tāitia nei a tāngu e tō pāpā. Kaita kuari ki pai māri. Kei ngā pōtiki o tamapahare. Tauranga māna. Tauranga tāngata. Karanga mai rā ki ngā iwi o te motu. Anei rā ko te kai o tawaka o tainui, e tau nei tōre o rahi. Kei ngā kai whakahaere, ngā kai mahi, ngā kai whirifi. Nei rā te ngā kau whakaiti. Kei aku hō whakatātai, ngā pū hau o te āhaka. Kia kaha, kia māia, tūku. Kia au tai. Hei pakamutunga kōrero mōku. Pakeke mā. Haere ki te pōti o te noema. Hei pāinga mōku. Motakureanga. Horomi ā hinna. Hinna whakaruru taua. Tēnei kāwanatanga. He taua patu tikanga. He taua patu wairua. He taua e tura ki nei te mana Māori motuhake. Huri noi tō tātou whare, tēnā koutou, tēnā koutou, tēnā tātou kato.
1: Tangi atu!